0: දෙදරූ මට සවෙනකයා
1: ඒ
0: ඉතකොත් ජෙවුද කවජ හැක ජෙවු සතරයා තුග කිතෙන් වෑ අනි මක කිතක් සවිතරේ තුග ලොද්දිසනා